0: ප්‍රායෝගික ගඩා දෙන්නේ සරත්තිම අතිපමණ නගර සරත්තිමම ඔස්සේවම් ඉස්සයි සමුසුනන් නිර්මාණ කරන සරත්ති නාලි තෝතුකා පානි විකාස වන්දහන නදී තවරි සලවඳා ලේන અનુસાર පාලන කරන රොබරන් තවරි සලවඳා ට්‍රැෆික් නියම කු පාලන කරන තවරි සතුම කුඹිය ර වස්කොත්ම බොතිර යකන නගර සරත්ති චිමතා වඳා බඩි ඝාට් පර නගර ජෙබ්‍රා ක්‍රොසින් බාත මාත්‍රි පාතු කට්නි කරන සරත්ති තත්කල් මල්තු මාර් කණි කරන यात्रा को सभा पूरी समुच्चय भय नौतिक प्रहरी खबर कराऊ
1: आंतरिक मामला तथा कानून मंत्रालय कुछ प्रदेश द्वारा जनहित में जारी
2: संदेश